ධර්මං බෙපුතේ සදා සාටදානන්ද සතරං ප්‍රනාසිහි කරීම් බල කනින්දා සමාතලනිවාසි අජය බිභුක්තේ ගජය කරීමේ හරියං කරියං කරීම හිමේ චතර චක්‍රවර්ති චතර චක්‍රපුහුතේ සොයං බහු සබං සර්වදා සර්වජුගතේ දෝකාලං ප්‍රනාසිහි දයාලං සරූපේ සදාංග සංගේ අපංගං බෙපුතේ දෝකාලං පරණාසී දයාලං සරූපේ සදාංග සංගේ අපංගං බෙපුතේ වාහිගුරු ජී කා ඛාලසා වාහිගුරු ජී කී ෆතේ එක් ඕංකාර සද්ගුරු ප්‍රසාද පාසහි දසමීත වේ ප්‍රසාද සවයේ ශ්‍රාවක සොද සමූහ සිදානකේ ਦੇਖ ਪ੍ਰਿਓ ਕਰ ਜੋਗ ਜਤੀ ਕੇ ਸੂਰ ਸੁਰਾਰਦਨ ਸੁਧ ਸੁਧਾਤਕ ਸੰਤ ਸਮੂਹ ਨੇਕ ਮਤੀ ਕੇ